0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල් වේවා, සියලු දුක් දුම් නසින්දේවා, දහම් සුවඳින් හද නිවේවා, ගැටලු ඉඳ හිට නැගෙන තරමට

නිවන්දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි.

කරන්නට යන සියලු කටයුතු සිතන පරිදිම සඵල වේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එම් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: එෆ්එම් 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්ගුදලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්ගුදලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
5: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: සුදිලි ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතුදින ලෝදිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදිල ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.
2: සුදිල

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: සිදුවේ පුවන් විදුලිය.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් නසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම, තම ශාරීරියේ කුණු නොඇලීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගාකන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

වහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

ධමස්සවන කාලෝ අයංබදන්තා ධමස්සවන කාලෝ අයංබදන්තා ධමස්සවන කාලෝ අයංබදන්තා නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරවත්සන්න ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානං වෙන්න. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණ සිහිකිරීමේ වටිනාකම ඇසුරෙන් අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ දායකත්ති ධරන පිංහතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. බුද්ධ කියන වචනය බුද්ධෝ හවේ කප්ප සතේ හිදුල්ල බෝ කියන. මහණෙනි බුද්ධ කියන වචනය පවා කල්ප සිය දහස් ගණනේ ලෝකයේ තුළ අහන්නත් දුර්ලභ වචනය. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් ලෝකෙ මුණගැහෙනවා කියලා කියන්නේ කලාතුරකින් ලැබෙන දෙයක්. එවැනි බුද්ධ ශාසනයක් ලැබිච්ච ඒ බුදු කෙනෙකුගේ බුදුගුණ අහන්න ලැබෙන ඒ බුදුගුණ ගැන පොත්පත්වලින් හරි කියවන්න ලැබෙන ඒ බුදුගුණ මෙනෙහි කරන්න ලැබෙන පින්වන්ත කාලයක තමයි අපි ලෝකෙ ජීවත්තේ. අපිට ලෝකෙ දිහා බලනකොට ලෝකෙ තියෙන ප්‍රශ්න ගැටලු කලකෝලහල මේ හැම දෙයක් තුළම අපිට මේ කාලෙ ගැන ලොකු එපාවීමක් කලකිරීමක් මේ ලෝකෙ තුළ අපිට ඒක හැමදාම තියෙන දෙයක්. මේ ලෝකෙම පවතින්නේ දුක තුළ. මේක තමයි ලෝකෙ ස්වභාවය. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුළ ජීවත් වෙන ඒ අකුසල්ම උපාදාන කරගත්ත ඒ තුළින් සතුට සොම්නස හොයන ලෝකෙක තමයි අපි ජීවත් වෙන. හැබැයි අපේ වාසනාවට කල්ප සිය දහස් ගානකින් ඒ ලෝකයේ තුළ හරියට මඩ ගොඩකින් උඩට නෙනුමක් පහළ වෙන වගේ බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නන්නේ මේ පෘථග්ජන ලෝකයා හරියට මඩ ගොඩක් වගේ. ඒ මඩගොඩේ නෙළුමක් පහළ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකෙට ආර්යයන් වහන්සේලාගේ පහළ වීම. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක සංඝයා උන්වහන්සේගේ ධර්මයේ අනුගමනය කළ ධර්මයේ හැසිරිලා ප්‍රතිඵල ලබන මේ ධර්ම මාර්ගේ ගමන් කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ලස්සන උපමාවක් පෙන්වුවා. යථා සංඛාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශ්‍රාවක. අන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයන් කොයි වගේද? යතහ සංඛාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ. මේ මහපාරක් අයිනේ මඩවලක් තියෙනවා. ඉතාලම දුර්ගන්ධය හැමන අපිට මඩ කියනකොට මතක් වෙනවා. කුණු මඩ මේ මඩ පිරිච්ච මඩවලේ නෙළුම් පිපෙනවා. ඒ නෙළුම මඩේ පිපුණට නෙළුමේ මඩ ගෑවෙන්නේ නැහැ. අර මඩෙන් උඩට මතුවෙලා ඒ නෙළුම පිපුණට පස්සේ ඒ නෙළුම නිසා ඒ පරිසරයම ලස්සන වෙනවා සුවදවත් වෙනවා. අන්නේ උපමාව බුදුහාඳුර අරගෙන පෙන්නවා පෘථග්ජන ලෝකයා හරියට මේ අන්ධබාල පෘථග්ජන ලෝකේ හරියට මඩ ගොඩක් වගේ. මිනිස්සු තුළ රාග ద్వේෂ මෝහ ඉරිසියා වෛරය එකට එක කිරීම කුහකකම් මේව පිරිච්ච ලෝකෙක අපි ඉන්නේ. හැබැයි ඒ ලෝකයේ තුලම බුදු කෙනෙක්ගේ බණහලා සද්ධාව ඇති කරගන්න තෙරුවන් සරණ යන සීලාදී ගුණධර්ම රකින නිතර බුදුගුණ මෙනෙහි කරලා ජීවිතයේ ධර්මයෙන් ආරක්ෂා කරගත්ත බුදුහාඳුරන්ගේ ශ්‍රාවකය හරියට අර මඩගොඩෙන්ම මතු වෙනවා. හැබැයි මඩ නොගෑවි මඩෙන් උඩට මතු වෙලා පිපිච්ච නෙළුමක් වගේ ඒ ලෝකෙම සුවඳවත් කරනවා ලෝකෙම බබලනවා. එනිසා පින්වතුනේ
ඔබ කොහෙ හිටියත් ඔබ ලංකාව හිටියත් ඉන්දියාව හිටියත් වෙනත් කොහරි ඔස්ට්‍රේලියාව හිටියත් ලෝකෙ කොයි රටක හිටියත් ඔබ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඔබ උතුම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන කෙනෙක් නම් ඔබ නිතර බුදුගුණ සිහිකරන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න කෙනෙක් නම් ඔබ ඒ කොයි සමාජෙ කොතන හිටියත් ඒ සමාජෙන් උඩට මතුවෙච්ච නෙළුමක් වගේ ඒ පරිසරයේම ඉන්න තැන ඉඳන් ඔබ සුවඳවත් කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා ජීවිතයේ වටිනාම දේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න ඔබ දක්ෂ වෙන්න. පිංගතුනේ බුද්ධ කියන වචනය අහපු දවසේම බුදුහාඳුරෝ නොදැකම හිත සමාධිමත් වෙච්ච බුදුගුණ සිහි කළ සමාධි ආලෝකයක් පහළ වෙච්ච කෙනෙක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා. සුදත්ත සිටුවර ඇත්ත නම සුදත්ත. අනාථපිණ්ඩික කියන්නේ ඔහු බොහෝම දුගී මගේ යාචකයන්ට අසරණයට නිතර දන් දෙනවා. පිඬු දෙනවා. ආහාර දෙනවා. දන්සැල් පවත්වනවා. එනිසා මිනිස්සු තමයි ඔහු ගැන කියන්න ගත්තේ ආයා අනාථයන්ට පිඬු දෙන කෙනා. අනාථපිණ්ඩික කියලා. මේ සුදත්ත සිටුවරයා නිතර සැවැත්නුවර ඉඳන් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් රජගහනුවරට යන. ඔහොම ගිය දවසක සුමිත්‍ර කියලා මිත්‍රයෙක්ගේ නිවසේ තමයි රාත්‍රී නවා තැන් ගන්න. ඉතින් ඔය ව්‍යාපාර කරනවා එනවා නිතර ඔය ගමනේ යෙදෙනවා. දවසක් රජගහනුවරට යනකොට ඒ සුමිත්‍ර මිත්‍රයාගේ නිවසට එන පාර සරසනවා මිනිස්සු පිරිලා. ගෙදර සුද්ද පවිත්‍ර කරනවා, කොඩි සේසත් නංවනවා, දජ පතාක, මිනිසු බොහෝම සතුටෙන් යමකට සූදානම් වෙනවා. ගිහිල්ලා ඇහුව මිත්‍රය, මොකද මේ ගෙදර ලොකු උත්සවයක් අද්ද? මං දැනගෙන හිටියේ නෑනේ. කිව්ව, ඇයි දන්නේ නැද්ද? ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ මේ අසල රජගහනුවර වේළුවනාරාමෙ වැඩ ඉන්නවා. ඔන්න ඉස්සල්ලාම බුද්ධ කියන වචනේ කනට වැටිච්ච දවසේ දා. ඇයි දන්නේ නැද්ද ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා කිය. මේ සංසාරේ බුදුගුණ සිහි කරන පින පින්වතුනි ඔබ මේ ජීවිතේ බුදුගුණ සිහි කරනවා නම් ඔබ බුද්ධානුස්සතිය වඩනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරන කෙනෙක් නම් ඒක ඔබට සංසාරේ ධර්මාවබෝධයේ පිණිස පාරමිතාවක් හැටියට ඔබේ ජීවිතේ ඒ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට බලයක් හැටියට ආර්ය ශ්‍රාවකයාට සීක බලයක් හැටියට ධනයක් හැටියට වැඩෙනවා. සුදත්ත සිටුවරයාට බුද්ධ කියන වචනේ ඇහෙනකොටම පෙර පින මතු වුණා. මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. අර වචනේ ඇහෙනකොට මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට පුදුම සතුටක් ඇති වුණා. උන්වහන්සේ ගැන අහලා දැනගන්න. දැන් අහන උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද? උන්වහන්සේ ගැන මිනිස්සු කොහොමද කියන්නේ? උන්වහන්සේ කොහොමද උන්වහන්සේ ගැන හඳුන්වලා දෙන්නේ? අර කට්ටියකින් අහනවා, ඔයා දැකලා තියෙනවද උන්වහන්සේ මුණ ගැහුණාද? ඒ බුදුහාඳුරන්ගෙන් බණ අහලා තියෙනවද? මිනිස්සු කියනවා කලබල නැතුව ඉන්න, හෙට උන්වහන්සේ වඩිනවා දානෙට. සංඝයා පිරිවරාගෙන ඇස් දෙකින්ම දැක ගන්න පුළුවන්. ඉවසුමක් නෑ, දැන් බුදුගුණ දැනගන්න ආසාව. ඉතින් ඔය අතරේ අහනකොට කට්ටිය කියනවා උන්වහන්සේ අරහං නිකිලිස් කෙනෙක් කියලා කියනවනේ. සම්මා සම්බුද්ධ කියනවනේ. ගුරුපදේශ රහිතවම මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ලුනේ. විජ්ජාචන සම්පන්න, උන්වහන්සේ මහා ප්‍රඥාවක් අවබෝධයක් ඇති කෙනෙක්. ඒ අවබෝධයට ගැළපෙන චරණ සිල්වත් ජීවිතයක් ඇති කෙනෙක්. අපි විස්තර ඇතුව කියන අෂ්ට විද්‍යා පසළොස් චරණ මේ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක්. සුගත, මේ ලෝකෙ සුන්දරම නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙ. සමාරු කියන උන්වහන්සේ ලෝකවිදු. මේ ලෝකයේ ගැන, විශ්වය ගැන, ලෝක ධාතු ගැන, අපිට නොපෙනෙන ලෝක ගැන පවා පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙ. අනුත්තරෝ පුරිස ධම්ම සාරති, උන්වහන්සේට ඕන කෙනෙක් දමනය කරන්න පුළුවන්. පින් ඇති අය ඉරුදි ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමනය කළ නිවන පිණිස හික්මෝනෝ. තව මොනවද උන්වහන්සේ ගැන කියන්නේ කියලා අහනවා. ඉතින් සමහරු කියන උන්වහන්සේ සත්තා දේව මනුස්සාන, දේව මිනිසුන්ගේම සාස්ෘන් වහන්සේ,
දෙවියන්ටත් නිවන් මඟ පෙන්නන්නේ උන්වහන්සේලු. බුද්ධ අවබෝධ කරගත් ධර්මයේ මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරන කෙනෙක්, භගවා මේ ලෝකෙ පහළ වෙච්ච මහා පින්වන්ත භාග්‍යවන්තම කෙනා. දැන් මේ බුදුගුණ ගැන සම්පූර්ණ මිනිස්සු මේ බුදුගුණ ගැන දැනගෙන හිටියන්නේ මේ ඒ වෙනකොට. ඒ මිනිස්සු තමන් අහලා තියෙන දේවල් උන්වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා ඉතින් අර වැඩ කරන මිනිස්සු කිව්වා. දැන් මේ අහගත්ත කරුණු ටික ඔස්සේ සුදත්ත සිටුවරයා බුදුගුණම හිතනවා. බුදුගුණ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන තාම බුදුහාඳුර ඇස් දෙකින් දැකලත් නැහැ. හැබැයි හිත එකඟ වෙනවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. එදා රාත්‍රී නින්දට ගියා. දැන් ඉවසුමක් නැහැ. පහෝදා උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ දකින්නකම් කල්පනා කරා. නිදාගන්න කලින් කල්පනා කරා බුදුගුණ මෙනෙහි කරලා උන්වහන්සේ දානෙට වඩින්න පෙර මං යනවා උන්වහන්සේ මුණ ගැහෙන්න උදෑසනින්. මං ගිහිල්ලා උන්වහන්සේ මගේ ඇස් දෙකින් උදේ පාන්දර මං දැක ගන්නවා. ඒ තරම් සද්ධාව. දැන් නිදාගන්න ගිහිල්ලත් නිින්ද යන්නේ නැහැ. බුදුගුණම සිහි වෙනවා. බුදුගුණ සිහි වෙනකොට බලන්න මේ බුදුගුණවල තියෙන බලය. බුදුගුණ සිහි වෙනකොට හිත සමාධි ආලෝකයකට පහළ වෙනවා. බුද්ධානුස්සති භාවනාවෙන් හිත එකඟ වෙනකොට සමාධි ආලෝකයක්, ආලෝක සංඥාව පහළ වෙන, හිත එළිය වෙලා මුළු පරිසරයම දවල් ආලෝකයේ වගේ හිතෙන් එළිය වෙලා පේනවා. මේ රාත්‍රි බුදුගුණම සිහි වෙනවා. බුදුහාඳුරු අරමුණු කරගෙන හිතේ බුද්ධානුස්සතිය වැඩෙනවා. රාත්‍රි බුදුගුණ මෙනෙහි කර කර ඉඳලා මහ රාත්‍රි ඇස් හැරියා. බලනකොට සමාධි ආලෝකේ නිසා පරිසරය එළිය වෙලා පේනවා. මේක ධර්මයේ තියෙන වෙනම භාවනා හැටියට. භාවනා කරන ස්වාමීන් වහන්සේලා නිදිමත නැති කරගන්න ආලෝක සංඥාව, දිවා සංඥාව වඩන්න කියනවා. මේ දවල් කාලේ තියෙන ආලෝක සංඥාව හිතට අරගෙන ඒක සංඥාවක් හැටියට හිතේ පුරුදු කරගන්න. දිවා සංඥාව දවල් කාලේ සංඥාව, ආලෝක සංඥාව කියන්නේ ආලෝකයේ තියෙන සංඥාව. මේක පුරුදු කරන්න පුළුවන් දෙයක් හිත ඇතුළේ. ඒක භාවනා කරන අය වඩන දෙයක්. එතකොට කෙනෙකුට ওই සමත භාවනා, මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, බුදුගුණ මානසිකාරය වෙන්න පුළුවන්. සමහර භාවනා වඩනකොට හිත යම් ප්‍රමාණයකට එකඟ වෙනකොට ওই සමාධි ආලෝක පහළ වෙනවා. ඒක හැමෝටම නොවෙන්න පුළුවන්. ඒක සමහරුන්ගේ සංසාරික ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිලා තියෙන ආකාරය මත පහළ වෙන දෙයක්. දැන් සුදත්තට සමාධි ආලෝකයක් පහළ වෙනවා. පරිසරය එළිය වෙලා වගේ පේනවා. බුදුගුණම සිහි කර කර එහෙමම නැගිටලා ගමන උදේම පිටත් වුණා. දැන් එතකොට අපිට පේනවා බුදුගුණ සිහි කර කර වෙන වැඩක් කරන්න පුළුවන්. එහෙනම් අපිට පේනවා බුදුගුණ සිහි කර කර තමයි සුදත්ත සිටුවරයා උදේ පාන්දර ලෑස්ති වුණා. බුදුගුණ මානසිකාරයෙන්ම උදේ පාන්දර බුදුහාඳුර දකින්න පිටත් වුණා. සමාධිය බිඳුන්නේ. බුදුගුණ මානසිකාරයෙන්ම සමාධි ආලෝකයෙන්ම බුදුහාඳුර හොයාගෙන වේළුවනේට යනවා. ඔහොම යන්නේ දැන් මහා රාත්‍රී. හැබැයි සමාධි ආලෝකයෙන් පරිසරය එළිය වෙලා තමන් යන මාර්ගය හොඳට පේනවා තමන්ට. ඔහොම ටික දුරක් යනකොට පය පැකිලුණා. අපි හිතමු ගලක වැදිලා හරි විසි වෙලා ගියා, වැටෙන්න ගියා. අන්න එතකොට සමාධිය බිඳුණා. සමාධිය බිඳෙනකොටම හිතට බයක් ආවා. අර ආලෝකය නැති වුණා, අන්ධකාරය ඇති වුණා. සමාධි ආලෝකේ නැතුව ගියා. හිතට යම් බයක් තැති ගැනීමක් ආව. මම මහ කැලේක අතරමං වුණා නේද, මොකද්ද බට උනේ කියලා. ඒ බය හිතට එනකොටම දේවතාවරු අහසේ ඉඳගෙන එක දෙවි කෙනෙක් අහසේ ඉඳන් ගාථාවක් කියනවා. සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානී ආමුත්ත මණිකුණ්ඩලා ඒකස්ස පද වීතිහාරස්ස කලන්නාගන්ති සෝලසින් කියලා ওই ගාථාව කිව්වා. මේ ගාථාවේ තේරුම ඒ කාලේ, දැන් අදත් ඔබ දැකලා ඇති සමහර රටවල් තවත් රජ කෙනෙකුට රටකට තෑග්ගක් වශයෙන් ඇත්තු දෙනවා. අපිටත් ලැබිලා තියෙන ලංකාවේ අපි දන්නවා අපේ රටට ඉන්දියාවෙන් ලැබිලා තියෙන ඉන්දිරාජා කියලා කියන, ඔබ පෙරහැර යනකොට දළදා පෙරහැර යන ඇත්තු දැකලා ඇති. සමහරුන්ට කියන බුරුම රාජා. එතකොට බුරුමෙන් අපේ රටට ලැබිච්ච රාජකීය පරිත්‍යාගය.
එතකොට ඒ වගේ එක එක රටවල් තමන්ගේ රටේ තියෙන වටිනා දෙයක් තවත් රටකට රාජ්‍ය නායකයෙකුට තෑන්කක් දෙනකොට ඇතෙක් දීලා තියෙන. බුදුහාමුදුරන්ගේ කාලේ නිකන් නෙමෙයි දෙන්නේ ඇතා. ආභරණ වලින් සරසලා සර්වාභරණේ සරසපු හස්තියෙක් දන් දෙනවා. අස්වේක් දෙනවා ආභරණ වලින් සරසපු. අස්ව රථයක් දෙනවා. ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ ඔය 11 මහ ජනපද අතර ඒ රජවරු ගොඩක් රජවරුන්ට අන්තපුර හිටියා. ඒ රජවරු අනෙක් රාජ්‍යයේ එක්ක සම්බන්ධතාවයක් හිතවත්කමක් ඇති කරගන්න ඕනේ වුණාම තමන්ගේ රාජකීය ශාස්ත්‍රීය රාජ පරම්පරාවේ රාජ කුමාරිකාවක් රජුරුවන්ගේ අන්තපුරේ වෙනුවෙන් තෑගි කරලා පිටත් කරනවා. එතකොට මේ වගේ අස්සයෝ ආභරණ පුරවපු අස්ස රථ කන්‍යාව මේ වගේ ඒවා තෑගි හැටියට රජවරු රජවරු අතර තෑගි දීලා තියෙනවා. එතකොට මේ ගාථාවෙන් ඒවැ වටිනාකම ඒ කාලේ මිනිස්සු සැලකුවේ මේක මහා වටිනා දෙයක්. ආභරණ පුරවපු හස්තියෙක් ලැබෙනවා කියන විශාල වටිනා තෑග්ගක්. ඔහොම තමයි මිනිස්සු හිතුවේ. එතකොට මේ දේවතාව අහසේ ඉඳන් කියනවා සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා. ආභරණ පුරවපු අස්සයෝ ලක්ෂයක්, අස්සරත ලක්ෂයක්, ඒ වගේම ඇත්තු ලක්ෂයක්, ආභරණ පුරවපු ඇතුන් ලක්ෂයක්, කන්‍යාව ලක්ෂයක්, බොහොම ලස්සන රාජ කුමාරිකාවරු සර්වාභරණයෙන් සරසපු ලක්ෂයේ බැගින් එක්කෙනෙක් දෙන්නෙක් මේ ඔක්කොම එකතු කරලා යම් කිසි කෙනෙක් වටිනාකමක් හැටියට මේවා තෑගි දෙනවද? ඒවැ සියලුම වටිනාකම එකතු කරත් බුදු කෙනෙක් දකින්න බුදුගුණ සිහි කරගෙන ඉදිරියට තියෙන පියවරකින් 11 කලාවෙන් එකක්වත් ඒව වටින්නේ නැහැ කියනවා. කලන්නාගන්ති සූලසින් ඒව හරියට බුදු කෙනෙක් දකින්න තියෙන පියවරකින් 11 කලාවෙන් එකක්වත් වටින්නේ නැහැ. 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියනවා ඒව. එහෙනම් අපිට පේනවා මේ ලෝකේ තෑගි හැටියට යම් තාක් වටිනාම දේවල් ලැබෙනවද? ඒවා ලක්ෂ ගණනින් ලැබුණත් ඒ සියල්ලේ වටිනාකමට වැඩිය බුදුගුණ සිහි කරගෙන එක පියවරක් ඉදිරියට තියෙනවද? ඒකේ වටිනාකම මිල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් ඔබට මේ උදාහරණයෙන්ම තේරෙනවා බුද්ධානුස්සතියක තියෙන වටිනාකම. දැන් බලන්න බුදුගුණ සිහි කරගෙන ඉදිරියට තියෙන පියවරක් ඒ

බුදුගුණ සිහිකරද්දී ඔබේ ජීවිතයේ රැස්වෙනවාද? බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන ඔබේ හිත පැහැදුනානම් එයින් ලැබෙන විපාකයක් අචින්තියයි. දැන් අර අහසේ ඉඳන් අර දේවතාවෝ ඒ ගාථාව කියනකොට සුදත්ත සිටුවරයාට ආයෙමත් බුදුගුණ සිහි වුණා. නේ මම මේ බුදු කෙනෙක් දකින්නනේ යන්නේ. මම මේ යන ගමන කොච්චර වටිනා දෙයක්ද? එවැනි උතුම් බුදු කෙනෙක් අනේ අද මට දකින්න ලැබේවා. උන්වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්ධයි කියලා සිහි වෙනකොට සැනින් ආයිහිත එකඟ වුණා. සමාධි ආලෝකේ පහළ වුණා. අර අන්ධකාරය නැති වුණා. දැන් ආයෙමත් බුදුගුණ සිහි කර කර වේල් වනේ පැත්තට යනකොට ආයෙමත් දෙවනි වතාවටත් අර වගේම මගදී පය පැකිලිලා වැටෙන්න ගියා. සමාධිය බිඳුණා. දෙවනි වතාවෙත් දේවතාවරු අහස ඉඳන් අර ගාථාව කිව්වා. ආයෙමත් සමාධිය ලැබුවා. ඔය වගේ තුන් වතාවක් සමාධිය බිඳෙනකොට අහස ඉඳන් දෙවිවරු බුදුගුණ කියලා ඒ බුදු කෙනෙක් දකින්න යන වටිනාකම අහස ඉඳන් කියමින් හිතේ බුදුගුණ ගැන මානසිකාරය ඇති කෙරෙවා. එහෙනම් ඔබ හිතන්න බුදුගුණ සිහි කරගෙන යන පියවරක දෙවියන් පව අහසින් බුදුගුණ සිහි කරන කෙනාට උපකාර කරමින් අහසින් එනවා. කොච්චර දෙවියන්ගේ පිහිට රැකවරණයක් ලැබෙනවද බුදුගුණ සිහි කරන කෙනාට? එදා අපේ බුදුරජාණන් වහන්සේ උදෑසනින් අවදි වෙලා උන්වහන්සේ හිමිදිරි උදෑසන අවදි වෙනවා. දවසේ පැය දෙකකටත් අඩු කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා, කාටද අද මං පිහිට වෙන්නේ? එහෙම බලනකොට ඈතින් දැක්කා සුදත්ත සිටුවරයා බුදුගුණ සිහි කර කර එන ගමන. ඔහුගේ හිත බුදුහාඳුරෝ දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා මාව අඳුනගෙන මට කතා කරනවා නම්, ඔහු එහෙම හිතනවා. බුදුරජාණන් වහන්සේ වේල් වනේට ඇතුල් වෙන දොරටුව ළඟට ඉදිරියට වැඩම කරලා ගහක් යට විවේකින් වැඩ හිටිය. සුදත්ත සිටුවරේ ඇතුල් වෙනකොටම මෙහෙ ඉන්න සුදත්ත කියලා බුදුමවින් බුදුරජාණන් වහන්සේ සුදත්තට කතා කරන. මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. එහෙම දන ගහලා වැඳගත්තා. දනිස් දෙකෙන් වැඳගෙන වැඳගෙන ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිමදිමින් නලල තියාගෙන වන්දනා කරා. ස්වාමීනි මම සුදත්ත. මම සුදත්ත. මමයි සුදත්ත. අනේ ස්වාමීනි මට දහම් දෙසන සේක්වා. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේම ධර්ම දේශනාව කරා. ඒ බණහලා සුදත්ත එතනදිම උතුම් සෝවාන් ඵලයට පත් වුණා. පිංගතුනි සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ බුද්ධි අවිච්ඡා ප්‍රසාදි. බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදි. යාට ධර්මයේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. සංඝේ අවිච්ඡා ප්‍රසාදී. ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙන තුනුරුවන් ගැන. මේ ලෝකේ යුද්ධ දහහක් දිනනවට වඩා, කාම ලෝකේ අධිපති භාවයේ දරනවටත් වඩා, මේ ලෝකේ අධිපති වෙන සක්‍ර දෙවියා මේ චක්‍රවර්ති රජෙක් වෙලා උපදිනවටත් වඩා, දෙදෙව්ලොවට අධිපති සක්‍ර පදවිය ලබනවටත් වඩා සෝතාපත්ති ඵලයේ ශ්‍රේෂ්ඨයි. ඒ උතුම් සෝතාපත්ති ඵලය පළවෙනි දවසේම සුදත්ත සිටුවරයට ලැබුණා. පින්වතුනි බුදුගුණ සිහි කරද්දි රැස් වෙන පින ඔබ හිතන්න ඔබ අහලා ඇති මට්ට කුණ්ඩලී කතා වස්තුව. එදා මේ කතාව ඔබ දන්නවා. මේ දරුවා බොහොම ධනවත් සිටු පවුලක ඉපදුන. හැබැයි මසුරු තාත්තෙක් හිටියේ, ලෝභ කෙනෙක්. මේ දරුවා ළඩ වුණාට පස්සේ වියදම් කළ දරුවට බෙහෙතක්වත් අරන් දුන්නේ නැහැ. එච්චර මසුරු ලෝභ සිටුවරේ. අවසානයේ ළමයව ගිහිල්ලා වෛද්‍යවරු එක්ක නිකන් කතා කරනවා, මෙන්න මෙහි වගේ ලෙඩකට නිකන් මොන වගේ බේතක් හරියයිද? ඉතින් වෛද්‍යවරු කියනවා එහෙම ලෙඩක් නැහැ, ඉතින් මේ වගේ ඇවිල්ලා හිමීට ඒ වගේ බේත් හදලා දෙනවා. වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්න නැහැ, දරුවා පෙන්නලා සල්ලි දෙන්න වෙයි කියලා. ඒ වගේ මසුරු තාත්තේ. අවසානයේ මේ ළමයාට ලෙඩේ වැඩි වෙලා මරණාසන්න වෙනකොට කල්පනා කරා, දරුවා මැරුණොත් එහෙම මිනිස් වෙයි ගෙදරට. එතකොට මගේ වස්තුව දේපල දකි. ළමයාව එහෙම ඇඳපිටින්ම උස්සලා බොහොම අමාරුවෙන් ගෙයි පිළිකන්නෙන් තිබ්බා. ළමයාට හැරෙන්නවත් බෑ. බිත්තිය දිහාවට හැරිලා අමාරුවෙන් පණ අදිනවා.
මහා කාර්

0: අනික බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේ දරුවව යොමු වුණා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක මේ දරුවට බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුණු සුගතියන. එතකොට බලන්න බුදුහාමුදුරුවෝ මේ මට්ටු කුණ්ඩලී දරුවට දහම් දෙසුවේ නෑ. ඔහුට ගැඹුරු ධර්ම කරුණු කියලා දුන්නෙත් නෑ. ඔහු කාලයක් ධර්මය පුරුදු කෙරෙව්වෙත් නෑ. බුද්ධ දර්ශනයේ පවා එතනදිත් මේ දරුවාර බිත්තිය පැත්තට හැරිලා මරණාසන්නව අමාරුවෙන් ඉන්න ඇද්දි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා බුද්ධ රශ්මි දහරාවක් බිත්තියට අධිෂ්ඨාන කරලා යොමු කරා. ඒ බුද්ධ රශ්මි දහරාවෙන් බුදුහාමුදුරන්ගේ බුදුරුව ඒ බිත්තියෙන් මැවිලා පෙවුණා. ඡායාවක් වගේ. බුදුහාමුදුරුවෝ දිහා හැරිලා හරියට දැක්කේ නැහැ. ඒ බුදුරැස් වලල්ලත් එක්ක බුද්ධ රශ්මි දහරාවයි බුදුහාමුදුරන්ගේ බුද්ධරුවයි ඒ තුලින් හිත පැහැදුනා. එහෙම මරණයට පත් වුණා. දිව්‍ය ලෝකෙ ඉපදුණා. එතකොට හිතන්න කෙනෙකුට බුදුහාඳුරු දැකීමෙන් ඡායාවක් දැක්කා. ඡායා මාත්‍රයක් දැක්කත් බුදු කෙනෙකුට අනේ සාදු කියලා වන්දනා කරත් හිත පැහැදු පමණින්ම අකුසල් යටපත් වෙලා සුගතිය යනවා නම් මේ බුදුගුණ මානසිකාරය කියලා කියන්නේ මහා පුදුම පිනක්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මයි සද්ධා මත්තම් පේම මත්තම් සබ්බේතේ සග්ග පරායනෝ. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබුණොත් සබ්බේතේ සග්ග පරායනෝ, ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. එහෙමනම් ඔබට මේ ජීවිතයේ වටිනාම දේ තමයි බුදුගුණ මානසිකාරය. ඒ තුලින් විශාල ආරක්ෂාවක් හදාගන්න මුලින්ම මේ ධර්ම මාර්ගේ වඩන්න පටන් දැන් කෙනෙක්ගේ මං කොහොම හරි නිවන් දකින්න ඕන. අඩුම ගානේ මට සෝවාන් වෙන්න තියෙනවනะ. කොහොම හරි අපායෙන් මිදෙන්න තියෙනවනะ. ඒක තමයි බුදුහාඳුරන්ගේ දේශනාව තුළ පෙන්වන ඉලක්ක. මේ ධර්මයේ වඩන ශ්‍රාවකයාගේ ඉලක්කය. හැබැයි මේ ඉලක්කයට යන ශ්‍රාවකයා පළවෙනිම දේ තමයි ඒ දේශනා බුදුහාඳුරන්ගේ ධර්මයේ නම් අනුගමනය කරන්නේ. ඒ ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධය ගැනයි අපි හිත පහදවා ගන්න. දැන් පින්වතුනි සද්ධාව කියලා කියන්නේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගැනීම. එහෙමනම් බුදුහාඳුරන්ගේ අවබෝධය ගැන නම් හිත පහදින්නේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන, උන්වහන්සේගේ ධර්මයේ ගැන හිත පහදිනවා කියන්නේ එයා ඒ ධර්ම මාර්ගය තුළ පැහැදිලිව නිරවුල්ව තේරුම් අරගෙන ධර්ම මාර්ගේ වඩන කෙනෙක් බවට පත් වෙනවා. අපි බලමු බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට වඩන්නේ කොහොමද කියලා. දැන් ඔබට බුදුගුණ ගැන, බුදුගුණවල වටිනාකම, බුදුගුණ සිහි කිරීම, මේ ගැන යම් දැනුමක් තියෙනවා. අපි සරලවම කොහොමද අපි බුදුගුණ මෙනෙහි කරන්න පටන් ගන්න? මතක තියාගන්න ඕනම ඉරියව්වක්. තිට්ටං චරන් නිසින්නවා සයානෝ. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා නම් ගොඩාක් හොඳයි. එතකොට අපේ හිත විසිරෙන්නේ නැතුව තැම්පත් කරගන්න පහසුයි. ඔබ බද්ධ පරියන්කෙන් හෝ කාන්තාවක් නම් අර්ධ පරියන්කෙන් වෙන්න පුළුවන්. එහෙමත් ඉඳගන්න අමාරු ධනිස් අමාරුවක් හරි සමහරුව ඔපරේෂන් කරලා මොනවා හරි ලෙඩක් තියෙන්න පුළුවන්. කොන්දේ අමාරුවක්, ධනිස් නමන්න බෑ, ඇක්සිඩන්ට් එකක්, පුංචි පුටුවක හරි වාඩි වෙන්න. පහසු විදිහකට වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් ඉරියව්වක් හදාගන්න. එහෙම පුරුදු වෙච්ච කෙනෙකුට හිටගෙන ඉන්නකොට, ගමනක් යනකොට, සක්මන් කරන ගම, නිදාගන්න ගියත් නිින්ද යනකම් බුදුගුණ සිහි කරන්න පුළුවන්. හැබැයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ මුලදි පුරුදුවේ, ඊට පස්සේ සතර ඉරියව්වෙන්ම බුදුගුණ මෙනෙහි කරලා ඒක පුරුද්ද වඩා ගන්න පුළුවන්. බුදුගුණ සිහි කරද්දී මතක තියාගන්න බුදුගුණ කියන්නේ අචින්ත්‍යයි. ඔබටවත් මටවත් මාර්ගඵලලාභී ශ්‍රාවකයෙකුටවත් ඊළඟට රහතන් වහන්සේලාටවත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටවත් බුදුගුණ ගැන පරිපූර්ණ අවබෝධයක් නැහැ. සද්ධාව තියෙනවා, සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණයි රහතන් වහන්සේලා තුළ. හැබැයි බුදුගුණ ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙන්නේ තවත් ලෞතුරා බුදු කෙනෙකුට පමණයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි ලෞතුරා බුදු කෙනෙක් වෙන කිසිම දෙයක් දේශනා නොකර කල්පයක් පුරාවට බුදුගුණම දේශනා කරනවා නම් කල්පය අවසන් වෙනවා, බුදුගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ බුදුගුණ වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඉතාම බුදුගුණ ස්වල්පයක්. අපි මෙනෙහි කළ සද්ධාව ඇති කරගත යුතු බුදුගුණ හකුලවල කැටි කරලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ අතර අපි දන්නවා චතු විසරද ඥාන, නව අරහදී බුදුගුණ, ඊළඟට දස බල ඥාන, තිසැත්තෑ ඥාන, සූවිසි ප්‍රත්‍යඥාන, ඔය වගේ බුදුහාඳුනගේ බුදුගුණ, ඒ අවබෝධඥාන ගැන අපි වෙන වෙනම ඔබ ඕන තරම් බණ අහලා ඇති. අපි නව අරහදී බුදුගුණ ගොඩක් බුද්ධානුස්සති භාවනාවට යොදාගන්නේ මේ බුදුගුණ නමේ මෙනෙහි කිරීම. බුදුගුණ නමේ ගත්තොත් ඔබ පුංචි කාලේ ඔබ බෞද්ධයෙක් නම් පොඩි කාලේ ඉඳන් අපි ඉතිපිසෝ ගාථා ඔබට කටපාඩම් ඇති. ඉතිපිසෝ භගවා අරහං, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක. සෝ භගවා, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං, ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක, ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචන සම්පන්න වනසේක, සුගතෝ සුගත වනසේක, ලෝකවිදු ලෝකවිදු වනසේක, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තහ දේව මනුස්සාන, බුද්ධෝ භගවා. මෙන්න මේ බුදුගුණ නමය ගැන ඔබට පොත්පත් හොයාගෙන වැඩි විස්තර බුදුගුණ ගැන කියවලා හොඳට තේරුම් ගන්න පුළුවන්. සරලව මේ බුදුගුණවල සරල අර්ථය තේරුම් ගන්න ඔබට ඉතාම කෙටියෙන් සරලව මම තේරුම් කරලා දෙන්නම්. අරහං කියන බුදුගුණේ, අරහං කියලා කියන්නේ ඒකේ අර්ථ ගොඩක් තියෙනවා, සරලව තේරුම් ගන්න. රාග ද්වේෂ මෝහාදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත නිසා අරහං වනසේක. ඔන්න ඔබත් මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහාදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත නිසා අරහං වනසේක. රහසින්වත් පව් නොකලසේක. උන්වහන්සේ රහසින්වත් පව් කරපු කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධිය විතරක් නෙමෙයි රහසින්. දැන් මිනිස්සු ඉන්නවා ප්‍රසිද්ධියේ පව් කරන්නේ, හැබැයි රහසේ හැංගිලා අහු නොවෙන්න කොච්චර වැරදි වැඩ කරන්න සැලසුම් හදන මිනිස්සු ඉන්නවද? ලෝකේ සමහර ශාස්ත්‍රවරු කියාගත්ත අය එවැනි දෙබිඩි ජීවිත ගත කරපු අය ගැන බහලා ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකලසේක අරහං. මේ ලෝකේ ආමිසයෙන් ප්‍රතිපක්තියෙන් පූජා ලබන්න දෙව් මිනිසුන්ගේ මාමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුම කෙනා. දැන් අදත් බලන්න බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 2500 ගාණක් ගියත් මේ ලෝකේ පුරා දවසකට උන්වහන්සේ වෙනුවෙන් කොච්චරනම් ආමිසේ ආහාර වශයෙන් බුද්ධ පූජා තියෙනවද? ගිලම්පස කොච්චර පූජා කරනවද? කොච්චර දන් දෙනවද උන්වහන්සේට? කොච්චර මල් පූජා කරනවද? උන්වහන්සේ වෙනුවෙන් කොච්චර සුවඳ දුම් දල්වනවද? කොච්චර පහන් පූජා කරනවද? ඒ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා පූජා කරන්. ඊළඟට ප්‍රතිපක්තියෙන් උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරමින් පූජා පවත්වන මේ ලෝකයේ දෙව් මිනිස් ලෝකයාගේ මාමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුයි අරහං. දැන් ඔන්න ඔය වගේ ඔබට සරලව අරහං ගුණය ගැන තේරුම් ගන්නවා. ඊළඟට සම්මා සම්බුද්ධ, බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතවම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. උන්වහන්සේට ගුරුවරු හැටියට බහලා ඇති ආලාර කාලා. ආලාර කාලාමගෙන් නිවන් මඟ දැනගත්තේ නැහැ. ඔහු කියලා දුන්නේ අරූප සමාපත්තිය. ඒකත් ආලාර කාලාම එක්ක සාකච්ඡා කරලා සුළු මොහොතකින් උන්වහන්සේ තමන් විසින්ම භාවනා කරලා අවුරුදු ගාණක් උත්සාහ කළ යුතු දේ සුළු මොහොතකින් අත්දැක්කා. ආලාර කාලාම පුදුමයට පත් වුණා. මං කවදාවත් ඔබ වගේ දක්ෂයෙක් දැකලා නැහැ. ඔබ කැමති නම් අපි මේ ශිෂ්‍යයන්ව දෙකට බෙදාගෙන අපි මේ අයට අනුශාසනා කරමු. උන්වහන්සේ කියා හිටියා මගේ ඉලක්කය මේක නෙමෙයි, මම විමුක්තියක් හොයාගෙන යන කෙනෙක්. උද්දක රාමපුත්ත ළඟට ගියා. ඔහු සමග සාකච්ඡා කරා. ඔහු කියලා දෙන්නේ අරූප ඉහළ ධ්‍යානයක් ගැන විතරයි. ඒ ගැන සාකච්ඡා කළා. පැත්තකින් වාඩි වුණා. සුළු මොහොතකින් ඒ ධ්‍යානය තමන්ම සාක්ෂාත් කරගත්තා. උද්දක රාමපුත්ත පුදුමයට පත් වුණා. මම අවුරුදු ගාණක් වෙහෙසිලා මගේ ශිෂ්‍යයන්ට මේ භාවනාව දියුණු කරගන්න හැටි කියලා දෙන්න. ඔබ මහා පුදුම කෙනෙක්. ඔබ සුළු මොහොතකින් මේ ස්වභාවය ඔබ අධ්‍යක්ක ප්‍රත්‍යක්ෂ කරගත්ත. ඔබ කැමති නම් අපි මේ ශිෂ්‍යයන්ට අනුශාසනා කරමු. මගේ ශිෂ්‍යයන්ගෙන් කොටසක් මං ඔබට පවරන්නම් කිය. උන්වහන්සේ කිව නෑ, මං බලාපොරොත්තු වෙන්නේ මේ මාර්ගෙ නෙමෙයි. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විධ දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. අවසානයේ තමන්ම අත්දැකීමෙන් දුෂ්කර ක්‍රියාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන දුෂ්කර ක්‍රියාව අතහැරියා. එදා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවණි. දස බිම්බරක් මාර සේනා උන්වහන්සේ වළක්වන්නව කවුරුත් උදව්වට ආව නෙමෙයි. ඒ වෙනකොට උන්වහන්සේ බුදු වෙයි කියලා බලාගෙන හිටපු දෙවිවරු පවා මාර සේනා ගිරිමේකලා කියන ඇතු පිට නැගලා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන එනකොට සියලු දෙනා උන්වහන්සේ අතහැරලා පලා ගියා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම අතහරිනකොට අර උපස්ථාන කර කර හිටිය පස් දෙනා පස්වක භික්ෂූන් ඉඳන් උන්වහන්සේ අතහැරලා ගියා. තමන්ගේ ඉලක්කේ උන්වහන්සේ අතහැරියේ නැහැ. තනියම ගුරු උපදේශ රහිතවම බෝධි මූලයේදී තමන්ගේ පාරමී ධර්ම සිහි කළ පොළොවට ශ්‍රී හස්තයේ තියලා සත්‍යක්‍රියා කරා. මහා පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා. මාරය සේනාවත් එක්ක පලා ගියා. තමන් විසින්ම ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගත්තා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානි, දෙවෙනි යාමේ චතුප්පාත ඥානි, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අන්න බුදුගුණ සිහි කරන කෙනා සම්මා සම්බුද්ධ කියන ගුණය සිහි කරනවා. භාවනාවට වාඩි වෙලා දෑස් පියාගෙන බුදුහාඳුරම හිතෙන් අරමුණු කරගෙන මෙනෙහි කරනවා, මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ගුරු උපදේශ රහිතවම බෝධි මූලයේදී තමන් වහන්සේ විසින්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවෙනි යාමේ චතුප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසුවා. බෝධි මූලයේදී සියලු කෙලෙසුන්ගෙන් මිදලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධයි සම්මා සම්බුද්ධයි කියලා දැස් පියාගෙන බුදුගුණ සිහි කරන. ඊළඟට විජ්ජාචරණ සම්පන්න. විජ්ජා කියන්නේ අවබෝධය, චරණ කියන්නේ සිල්වත්කම. අවබෝධය ගැන ගත්තොත් උන්වහන්සේගේ අවබෝධඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥාන, චුතුප්පාත ඥාන, ආසවක්ඛේ ඥාන, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජානන, ඉල්දිවිද ඥාන, ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානෙ, මේ වගේ නොයේ අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. චරණ, ඒ අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක්. පසොළොස් චරණ ධර්ම හැටියට විස්තර වෙනවා. මෙන්න මේ බුදු ගුණ ගැන යම් මට්ටමින් තේරුම් අරගෙන බුදුහාමුදුර අරමුණු කරගෙන හිතනවා, මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ විජ්ජාචන සම්පන්න වනසේක. උන්වහන්සේ අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක් ඇති කෙනෙක්, මේ ලෝකෙ පහළ වෙච්ච සිල්වන්තම කෙනා. ඊළඟට සුගත, මේ ලෝකෙ සුන්දරම නිවන් මඟ හොයාගත්තේ බුදුහාඳුර. එක එක මාර්ග තියෙනවා. සමහරු නිරේගාමී මාර්ගයක ගමන් කළා, නිරේට වැටේ. සමහරු අකුසල් කර කර තිරිසන් ලෝකේ යන මාර්ගයේ ගමන් කළා, තිරිසන් ලෝකේ උපදිනවා. සමහරු ප්‍රේත ලෝකේ යන මාර්ගයේ ගමන් කළා, ප්‍රේත අපායට වැටේ. සමහරු පින් කරගෙන මනුස්ස ලෝකෙට එනවා, දිව්‍ය ලෝකෙට යනවා. භාවනා කළා, බොහෝ අය බ්‍රහ්ම ලෝකවල උපදිනවා. මහා බ්‍රහ්මයා ළඟ උපදින්න ආසා කරගෙන භාවනා කරන අය. ඔය සියලු මාර්ග අතර සංසාරයෙන් මිදෙන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ මාර්ගයේ ගමන් කරලා නිවනටපත් වුණා සුගත. ලෝකෙ සුන්දරම නිවන් මඟ හොයාගෙන ඒ මාර්ගයේ ගමන් කරලා නිවනටපත් වෙච්ච නිසා සුගතෝ. අන්න දැස් පියාගෙන බුදුහාඳුරන් අරමුණු කරගෙන සුගත බුදුගුණේ සිහි කර. ඊළඟට ලෝකවිදු, මේ ලෝකයේ ගැන, මනුස්ස ලෝක විතරක් නෙමෙයි, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක, සතර අපාය, දස දහසක් ලෝක ධාතු, දිවි සහස්‍රී ත්‍රිහි සහස්‍රී ලෝක ධාතු, කෝටි ලක්ෂයක් සක්වල, මේ විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඒ සියලු ලෝකයන් ගැන අවබෝධ කරලා ඒ සියලු ලෝකයන්ගෙන් මිදුණා. අන්නේ නිසා ලෝකවිදු දැන් බුදුගුණ සිහි කරන කෙනා බුදුහාමුදුරු අරමුණු කරගෙන මේ බුදුගුණ එකින් එක සිහි කරන උන්වහන්සේ කාන්තෙන් අරහන්. මොන හේතුව නිසාද අරහන් කියලා අරහන් බුදුගුණේ විස්තර ඇතුව හිතෙන් මෙනෙහි කර. උන්වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධ. ඇයි උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධයි කියන්නේ කියලා විස්තර ඇතුව මෙනෙහි කර. උන්වහන්සේ කාන්තෙන් විජ්ජාචන සම්පන්නයි. ඇයි උන්වහන්සේට අපි විජ්ජාචන සම්පන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ උබත් මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සුගත. ඇයි උන්වහන්සේට අපි සුගතෝ කියන්නේ? උන්වහන්සේ කාන්තෙන්ම ලෝකවිදු. ඇයි උන්වහන්සේට ලෝකවිදු කියන්නේ? මේ වගේ ඒ ඒ බුදුගුණේ අර්ථ සහිතව විමසනවා වෙන බාහිර අරමුණකට හිත යන්න ඉඩ නොදී. බුදුරජාණන් වහන්සේව හිතෙන් අරමුණු කරගෙන බුදුගුණ මෙනෙහි කරන. ඊළඟට අනුත්තරෝ පුරිස ධම්ම සාරති. බුදුරජාණන් වහන්සේ පින් ඇති අය නිවන පිණිස හික්මවන්න ක්‍රම තුනක් අනුගමනය කරා. බුදුහාඳුරෝ කැමැතිම ක්‍රමේ තමයි අනුශාසනා ධර්මය කියන එක. පින්පව් කුසල් අකුසල් හොඳ නරක ධර්මයේ දේශනා කළ කෙනෙක් නිවනට හික්මවන. සමහර අය බොහොම මාන්න අධිකයි. හැබැයි පෙර පින තියෙන ආදේශනා ප්‍රාතිහාරයෙන් ඒ අයගේ හිත කියුණ ඒ අය හිතන හිතනදී බුදුහාඳුරෝ දකිනවා. ඒ අයි දමනය වෙනවා මේ ශ්‍රමණයන් වහන්සේ මහා පුදුම කෙනෙක්න මහා ඉරිදිමති මගේ හිත දකිනවා. බුදුහාඳුරු ඊට පස්සේ වුව නිවන් අවබෝධයට හික්මෝනවා. එහෙමත් අමාරුවයි ඉරුදි ප්‍රාතිහාරයෙන් දමනය කරනවා. ඔය විදිහට ආදේශනා ප්‍රාතිහාරය අනුතාසනා ප්‍රාතිහාර ඉරුදි ප්‍රාතිහාරය තුළි අකීකරු දෙව් මිනිසුන්ව නිවන පිණිස හික්මෝල දමනය කරන්න දක්සයි. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඊළඟට සත්තා දේව මනුස්සා. සත්තා කියන්නේ ශාස්ත්‍රෘන් වහන්සේ. කාගෙද? දේව් මිනිසුන්ගේ, මනුස්සයන්ගේ විතරක් නෙමෙයි. දේව මනුස්සාන සියලු දෙවියන්ටත් නිවන් මඟ පෙන්නුවේ බුදුහාමුදුරුවමයි. බුදුහාමුදුරන්ගෙන් බණහල දෙවිවරු කොච්චරනම් දම්සප් පැවතුන් සූට දේශනාව අවසන් වෙනකොට 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. මොන තරම් දෙවිවරු මේ බුද්ධ දේශන අහලා බුදුහාඳුරන්ගෙන් බණහල මාර්ගඵල ලැබුවද? දිව්‍ය ලෝකේ ඉන්නේ නැද්දිම? ඒ නිසා දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මඟ පෙන්නන ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාන. බුද්ධෝ, බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගත් ධර්මයේ මහා කරුණාවෙන් ලෝක සත්‍යයන්ට පෙන්නලා දෙනවා. ගුරු මුෂ්ටිය කියලා බුදුහාඳුරන්ගේ හංගගත්ත දෙයක් නෑ. අවබෝධයට අදාළ යමක් ඇද්දී සියල්ල මහා කරුණාවෙන් දේශනා කරනවා. අන්නේ නිසා අපි කියනවා බුද්ධ කියලා. භගවා කියලා කියන්නේ මේ ලෝකෙ පහළ වෙච්ච භාග්‍යවන්තම කෙනා, පින්වන්තම කෙනා. උන්වහන්සේට 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. සසර පාරමී පින නිසා උන්වහන්සේගේ බුදු සිරුරේ 23 මහා පුරුෂ ලක්ෂණ පහළ වුණා. බුදු කෙනෙක් දහම් දේශනකොට සිනහ පහළ කරනකොට සතර දළදාගින් සුදු බුදු රැස් විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබනකොට පොළොවේ උස් තැන් යටට යනවා. වලවල් උඩට මතුවෙලා පොළොව සමභාවයට පත් වෙනවා. කුණු රොඩු ගල් කැබලි පොළොවෙන් ඉවත් වෙලා සිරිපතුල තබන තැන පිරිසිදු භාවයට පත් වෙනවා. මේ වගේ බුදුහාඳුරන්ගේ ජීවිතයේ තිබිච්ච ආශ්චර්යමත් කාරණා මෙනෙහි කර කර භගවා උන්වහන්සේ භාග්‍යවන්තම කෙනෙක්, පින්වන්තම කෙනෙක්. බුදුහාඳුරන්ව අරමුණු කරගෙන ඔය බුදුගුණ 9 එකින් එක සිහි කරන. පින්තුනි, අතීත භාවනා ආචාර්යවරු විවිසුද්ධි මාර්ග වගේ ග්‍රන්ථවල අටුවාවල සඳහන් කරනවා බුදුගුණ සිහි කරද්දී තමන් කැමති එක්කෝ තමන් දැකලා තියෙන තමන්ගේ හිතට අරමුණු වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුරුවක් හිතේ මවා ගන්න. එක්ක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්, එක්ක පින්තූරයක්. සමහරු භාවනා කරනකොට තමන්ට ඉදිරියෙන් උස් තැනක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරගෙන ඒ බුදු පිළිමේ තුනුරුවන් වන්දනා කරලා ඒ බුදු පිළිමේ දිස බලාගෙන ඒ නිමිත්ත හිතට ගන්න. බුදුහාන්දරගේ බුදුරුව හිතෙන් අරමුණු කරගෙන බුදුගුණ මෙනෙහි කරන. එතකොට ඔය විදිහට නිතර නිතර බුදුගුණ සිහි කරනකොට අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් සිහි කරන. හොඳට බුදුගුණ මෙනෙහි කරන. එහෙම කරගෙන යනකොට බුදුහාන්දරු අරමුණු කරගෙන හිතේ සද්ධාව වැඩෙනවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. බුදුගුණ මෙනෙහි කරනවා කියලා කියන්නේ භාවනාව. එකට කියන්නේ බුද්ධානුස්සති භාවනාව. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යමෙක් බුදුහාඳුරන් අරමුණු කරගෙන බුදුගුණ සිහි කරනවද එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා. පුඤ්ඤාපි සඳ. ඒ නිසා පිංගතුනි බුදුගුණ සිහි කරන් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල දැන් බලන්න අර අනාථපිණ්ඩික සිටුතුමා බුදුහාඳුරන් නොදැකම බුද්ධ කියන වචනේ අහපු පළවෙනි දවසේම බුදුගුණ සිහි කරද්දි හිත එකඟ වුණා නම් බුදුන් දකින්න යන පියවරක වටිනාකම දෙවිවරු අහසින් ඉඳන් ගාථාවකින් කියපු හැටි සිහි කරන්. එහෙමනම් අපි දවසකට විනාඩි 10ක් 15ක් අඩුම ගානේ පැය භාගයක් බුදුන් ඇඳලා බුදුගුණ සිහි කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් පුරුදු වෙන්න දවසේ බුදුගුණ සිහි මේ බුදුගුණ සිහි කරනකොට විශාල ආශිර්වාදයක් ආරක්ෂාවක් අපේ පින බලවත් වෙනකොට තමන්ගේ තියෙන කරදර බාධා අවහිර පෙර අකුසල් බලවත් වීම ඔක්කොම යටපත් වෙලා යනවා. කුසල් බලවත් වෙනවා පෙර පින් මතු වෙලා එනවා. හටගත්තා වූ අකුසල් මතු වෙච්ච අකුසල විපාක යටපත් වෙනවා. සැප නින්දක් ලැබෙනවා. ප්‍රබෝධමත් අවදිවීමක් ලැබෙනවා. නින්දෙන් පවා බුදුගුණ අරමුණු වෙනවා. බුද්ධානුස්සතිය හිත පිහිටනවා. ගින්නෙන් වසවිසෙන් අවියාවිද වලින් අනතුරු වෙන්නේ නැහැ කියලා. බුදුගුණ සිහි කිරීමේ ආනිසංස රැසක් අටුවා ග්‍රන්ථවල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ නිසා නිතර බුදුගුණ සිහි කරන් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හිත බුද්ධානුස්සතිය තුළ පුරුදු කරන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර පිංගතුනි ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන් දන්න කෙනෙක් වෙන්න පුළුවන් ලෙඩ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් මරණ මංචකේ පවා වටිනාම දේ පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි බුදුගුණ සිහි කරෝන එක. කෙනෙකුට බුදුගුණ සිහි කරද්දි මරණ මංචකේ පවා දහසක් අකුසල් යටපත් වෙලා බුදුගුණ සිහි කරද්දි ඒ පින මතුවෙනවා කියලා අටුවාවේ දේශනාවල සඳහන් වෙනවා. ඒ නිසා පිංගතුනි මරණ මංචකේ පවා බුදුගුණ සිහි වෙනවා කියලා කියන්නේ ආයි කාන්තින් සුගති. බුදුහාඳුරු පෙන්වා ආනන්දේ යමෙක් බුදුරජාණන් වහන්සේ උපන් තැන සම්බුද්ධත්වයට පත්වෙච්ච තැන ප්‍රථම ධර්ම දේශනාව කළ තැන පිරිනිවන් පාවදාළ මේ සතර ස්ථාන මේ පූජනීය පුණ්‍ය භූමි පවා බුදුගුණ සිහි කළ වන්දනා කරගත්ත කෙනෙක් නම් ඒව මරණ මංචකේ සිහි වුණොත් ඒ කාන්තින් සුගති යනවා කියලා. එහෙනම් අපිට පේනවා බුදුගුණ සිහි කිරීම මොනතරම් පිනක්ද. අකුසල් යටපත් වෙලා සැනින් කුසල් බලවත් වෙන පින. එහෙමනම් ඔබ හැම දිනාටම ඒ උතුම් බුද්ධානුස්සතිය කුසලයේ පින බලවත් කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 4715 077 60 40 160 දුරකතන අංක මගින්ද 071 80 27 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්ම දේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

කම පස්සරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩ

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒකාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකවරයි.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය කුප්පවග්ග.

0: කසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පින්වතුනි, සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වට වේලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුව දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවන අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහානන්ට දන් දීම, මහාන බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දාණය උවිත වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින 7ක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින 7ක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියලා සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නැහැ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසලගොඩක දවස් 7ක් දුක් විඳින්නට සිදු වුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න, මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේ.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහන්තවත්.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්තු.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින්

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාමදුටානසෝපටිපන්විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: සුදිලෙකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගෝ.

0: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත

0: නැහැ නෑ නෑ කොර්නේලියා, එහෙම නෙවෙයි උඹේ දායේ අන්තිම පද දෙක කිව්වේ.
1: පුංචිරුවන් පුංචිරුවන් පුංචි කලේ

යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රීතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජලධාරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම

සේරම මට ලේ බවට පත් වෙලා පේන. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි මට පැන් දෝතක් දෙන්න දියපිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි රේවත හාමුදුරුවෝ ඇයගෙන්ම විමසන්නට වුණා මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුන හේතුව කියලා. මෑ මනුලොව ඉපදිලා ඉන්න කාලේ මෑගේ පුතා පිඟුතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා. ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම දකින හැමදේම පින්වුතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වුතුනේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න. මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවග්ගය.

ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදිය යුතුය.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: සොතිර කුවන් පෙතලියා.

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වි සම්පත්තිය ළඟ කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇතිහෙයිනි.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

උතුම්ගු පිරිත් දේශනාවන්ගින් නිරෝගී සුවිය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් උදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනමද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තුමා.

0: සුදිලි
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ මය. ධම්මපදය
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වාසෝ ආබාධෝ ඨානසෝ
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇතිවෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගෙන

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

0: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්ද වච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා, මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භව සාගරයෙන් එගොඩ විය හැකිය.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදි ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා. ඉතින් ඔබේ මතකයන් එක්ක තනි වෙන්නට ආරාධනා කරනවා.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
0: සුදිල

0: කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුව එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් මිහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුසසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනෙන් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකය නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපාන බව.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිත ඒ කියන්නේ කෙලස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේය.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවයි
1: සුදිලේ ගුවන් විදුලියයි.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුය.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු ඒවා පැටිය ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවරු.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භව සාගරයෙන් එගොඩ විය හැකිය.

දඩුවනේ දිනපතා 5 රුපියල් 50 සිට 5 රුපියල් 6 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකවර
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුර මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනව කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතුරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරල තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරල තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළවෝ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: පූර්වාගාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි.

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේ

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීළු දෙවියන්ගේත් ආශිර්වාදයේ රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින්

0: சாதுக்காரியா பார்த்தோம்.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
2: සුදිල ගුවන් විදුලිය
0: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝක වාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පෙතුලිය.
1: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින් කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දිව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවය ඇතිව නිවන් පසක් කර ගැනීමට මහන්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවැගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා. 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදිහට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරුවේ පින්කම ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්තුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවනම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කම ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
0: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවේහිද පරලොවේහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

මනෝවිද්‍යාවේ ප්‍රියා ඔබ දන්නවා. මනෝවිද්‍යාවේ ප්‍රියා හැටියට සැලකෙන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්. ඔහු මිනිසාගේ රඳා පැවැත්මට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ජීවත් වීමේ පෙළඹුම සහ ලිංගිකත්වය. ෆ්‍රොයිඩ්ලා පවසන මේ ලිංගිකත්වය පෙළඹුම අපේ සාහිත්‍යයේ එන්නේ රසාලිප්ත සුන්දරම වදනක් වන ශෘංගාරය හැටියට. ප්‍රේමවන්තයන් එක්වන විටත් ශෘංගාරය ඇති වෙනවා. ඒ වගේම වෙන්වීමේදී ඇතිවන්නේ ශෘංගාරය. වෙන්වීමේදී ඇතිවන ශෘංගාරය අපි හඳුන්වනවා විප්‍රලම්භය කියලා. ප්‍රේමවන්තයන් වෙන්වීමේදී විප්‍රලම්භය තුලින් ශෘංගාරය ජනනය කළ හැක්කේ වාසනා ගුණය සපිරි ප්‍රතිභා සම්පූර්ණ කවියෙකුට විතරයි. මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ එකක්. විශේෂයෙන්ම මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ ගීතයක්. මහින්ද දිසානායකයන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපට මේ ගීතය අහලම දැනගන්න පුළුවන් වෙනවා. අහිමිව ඇති ප්‍රේමය කවියා රචකයා භාවාත්මකව සිහිපත් කරනවා. අහිමි වුණත් එම ප්‍රේමය අසිරිමත්. කාව්‍යාත්මක යෙදුම් වචන බස්වහර මේ ගීතයේ ගැප් වෙලා තියෙනවා. අතීතයේ අහිමි වී ගිය ප්‍රේමය සිහිපත් කරමින් එහි රසය ජනනය කරගන්නවා. මේ ගීතය වර්තමානයේ ඇසෙන ප්‍රේම යාදිනී ඇතුළත් ගීත රචකයින්ට තමන්ගේ නිර්මාණ දරිද්‍රතාව නැතිකර ගැනීමට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන් කියලා අපිට නිදසුනක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මා ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. ඔබ මේ කාරණාව හොඳටම දැනුවත්. මා මේ සඳහන් කළේ කුමක්ද කියන වග. එහෙමනම් කරුණාරත්න දිලුගනේ ජනප්‍රියත්වයට පත්වන්නේ මෙන්න මේ ගීතයේ ගැයීමෙන් පසුව වීම තවත් විශේෂත්වයක්. හොඳයි, අපි මේ අපූර්ව සුන්දර ගීතය දැන් සුභාවිත ගී රස විඳිමු තුලින් ශ්‍රවණය කරමු. ගී පද මහින්ද දිසානායකයන්, ගායනය කරුණාරත්න දිවුල්ගනේ, තනුව සංගීතය විශාරද ගුණදාස කපුගේ.

ගුරගානුවා කියලා කියන්නේ කුමක්ද? අපේ වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකියි. කුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ කුරගාගෙන. ඒ වගේ කළුවර කුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් කුරගාමින් සැඳ කළුවර පැමිණේ. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුළ ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරාසඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා පාළු රාත්‍රියේ පාළු ගතිය රජ වී තියෙනවා. ඇත්තේ අඳුර පමණයි. අන්ධකාරය කොතරම් දැඩි වුවත් කොතරම් බියකරු වුවත් ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණයි. ඇයගේ හිස මත මහත් බරක්. ඒ බර දරා ගෙන සිටින්නේ ගෞගණන් දුර වූ ජීවිතයේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයක් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවේ. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරුයි. මඩවල එස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරුසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය ඒ දෙක. මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරුසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරා සඳ තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මෙහි එන පුනරුක්තිය අනුප්‍රාසය ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: ඉවසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත වූ සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට උන පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට උන බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් ආනිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත්වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහෝ පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: සුතිල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතැන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රෛලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය

හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම

මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිල යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිංගුතුනි නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංගුතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංගුතුනි මේ සෝවාන් ඵලයට පත් වුණ බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතු වුණේ කුමක්ද? පිංගුතුනි පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ, බෝමලුව වටේ, චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මයෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්රසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් ඒට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

වහන්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුත්‍රක කුවන් පෙතලිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගැම්මක් ලොමුදැහැ ගැනීමක් සැකසංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රව